0: 없으로 산다. 요놈 없으로 산다. 요놈 없으로 산다.
1: Dankie my maat, dankie vir die boodskap, ek waardeer het. Mooi loop daai kant.
2: Die musiek raak net lekkerder en lekkerder. Jou stasie.net.